0: I love Auckland. I love weather here.
1: I like the weather.
0: I like the weather over here. Not too much hot and not too much cold.
1: Summer time, it's not hot. And the winter time, it's not cold.
2: The weather and the people. Loving Auckland. Our diverse city. planetaudio.org.nz.
3: रत्नदीप जन्मभूमि
4: जन्मभूमि एकसत श्रीलंका संगमें लोपुरा विसरी සිටින ශ්‍රීලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන් විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්තුම සුවන රසමාංජසාව. දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකියි. Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමිය